101. Welcome to another edition of Lung Confusion. Lung Confusion he tabat sanskara ekata ada mama obowa itama tadarin piligannawa. Mama Pam Rajapaksa on a live 90.5. The Lung Confusion kiyanne wenada wage ma ape sundara ratawana Sri Lankawe itihase matakamawata sihipat kara gaman karana sthanayak. Parani kale e wage ma noothana kale sangeetha baila e wage ma amathaka nowana geetha ahanna puluwan tanak thamai me Lung Confusion kiyanne. Iting wenada wage ma adath විවේකීව ඔබ වෙනුවෙන්ම විශේෂයෙන්ම සකස් කරන ලද මේ සංගීත රසංගයේ වෙනද වගේම ආද අදත් රස විඳින්න කියලා මම ආදරයෙන් ආරාධනා කරනවා. ඔබ ඒ ඇහුවේ මොහිදීන් බෙග් බුද්ධං සරණං ගච්ඡාමි. අපි හැමෝම දන්න විදිහට මේ සුමානේ වෙසක් ඊයේ වෙසක් අද මේ සුමානේ ලංකාවේ අපි හැමදාම තොරන් ගහලා දන්සැල් දාලා ඔක්කොම කරලා මතක් කරන දවස තමයි වෙසක් කියන්නේ. ලෝකේ පුරාම සිටින බෞද්ධයෝ මේ බෞද්ධ දින දර්ශනයේ වඩාත්ම පූජනීය හා වැදගත් අවස්ථාවක් තමයි මේ වෙසක් කියන දවස සැමරීමට සූදානම් වෙන්නේ. මොකද්ද වෙසක් කියන්නේ? වෙසක් කියන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතයේ ඉතාමත් වැදගත් සිදුවීම් තුනක්. උන්වහන්සේගේ උපත, බුද්ධත්වය සහ උන්වහන්සේගේ පිරිනිවන් පානය තුනම පිවිසීම. මේ තුනම සිහිපත් කරන දවස තමයි වෙසක් දවස කියන්නේ. බෞද්ධයන් සඳහා වෙසක් කියන්නේ පරාවර්තනය කිරීමට, කියන්නේ රිෆ්ලෙක්ෂන්, කෘතඥ වීමට, ග්‍රැටිටියුඩ්, අනුකම්පාව පෙන්වීමට, කම්පෑෂන්, අධ්‍යාත්මික වර්ධනය වීමට තියෙන කාලයක්. අපි පන්සල් යනවා, නමස්කාරයේ භාවනා, මල් පහන් කුඩු ත්‍යාගශීලී ඕ හැමදේම කරනවා. ඒ වුණාට සමහර විට වෙසක් කියලා වැදගත්ම අංගය මේ සැරසිලි හෝ උත්සව නෙමෙයි. ඒක අපි හිතෙන් හදාගන්න දෙයක්. ඒක කරුණාවේ පිළිවෙත. අපි දැන් මේ ගියසුමානේ සාමයේ පාගමන අවසන් වුණා ලංකාවේ. බොහෝ රටවල් වල දකින්න ඇති මිනිසුන් ගොඩක් දේවල් කරන මේ දවස්වල. ආහාර පරිත්‍යාග කරනවා, දන්සැල් තොරම් බඳිනවා, ඒ වගේම වෙසක් කුඩු හදනවා. අපි බොහොම ආසාවෙන් නැති බැරි අයට උපකාර කරනවා, වැඩිහිටියන් බැලීමට යනවා. ඒවා ඉතින් වෙසක් දවස විතරන්නේ මේ හැමදාම කරන්න ඕන දේවල්. වෙසක් කියන්නේ වසර 2500කට කලින් අපේ බුදුන් වහන්සේ විසින් ගැන්වූ පණිවිඩයක්. සාමය අප තුළ ආරම්භ වන බවයි. ඒක තමයි මේ සාම පාගමනෙන්නුත් අපිට කිව්වේ, the peace has to begin within you. බුද්ධානුභාවෙන මං හිතන්නේ නන්දා මාලිනී මේක ලස්සනටම කියනවා. දන්නෝ බුදුන්ගේ අමරදේව ඊරත් වඩා ලස්සනට කියනවා. මං හිතන්නේ දෙන්නම සම කරන්න බෑ, දෙන්නම් බොහොම ලස්සනට කියන සින්දු දෙකක් තමයි මේ. When we come back, more of Lung Confusion.